0: 아니 잘 오이래.
1: 이봐 말을 엉터탈라 기누까이다 오르게 낭보. 뭐 봐라.
2: 호이마. 아이 코이길래 까이다. 마이푸신나바 보시웅두나 라인팅레. 탁나바 이싱기다막 마팜 아니다 미암기 또띠 융레 하이브도 얌나 누가이래. 아이 코이기수 마이푸실레 하이브두수 얌나 파레. 아두부 아이 코이나 칸가다바디. 엘렉트릭 아마디 또띠기 이싱 하이브시 레이박 미암기 란니 하이두나 강론 카이니 칵시지나 로이다벤. 강론 쯤나 electricity department application 피실라가 마이 푸신 가다번
1: 마니니 이샤디니옹 가이비야다번이니 아 파타로이 붕어
2: 호이마
1: 바로 바로 바로
2: 마시 뿜나마 바붕가 다나르가 방토크라바나트라 타바 쿠딩 바붕가 다나르가 타우가다번이 아육 눙텐다 아리엠바다 마이 탄도카누 스위스마틱 차나 팔루 타 쿠딩기 짱나이나 빌티독 나바타우시 강론 까이나 아이코이기 라이카이다 마이코투나 탄바 야우라바디 마두 타우다나바 클럽기 나하롤 싱나 호트나가다반 마도 아인기 미팅다 제이락 펑닝아이니 람비다 스트립램 탈리 하이리바투수 스위스 ngamna palu 아이욱타 오프 타우바 야창락바다 온 타우부기 하이나비탐 마시 라이릭 라이수 탐라바 나하롤 아이코이기 소이파드라바나 타움
0: 쩨미쩨 ai khơi ta một dấu đi electric xe prepaid system sẽ nơi đây hai bác sĩ khăng lắm khi rồi aduna nè bill thì ba adi ghi mấy cột ba cái này ấy xe adu ta ya ta ya nếu mà thằng ibe đã học khó quá
2: học kì mà khang một bát thằng lại
1: paro paro paro
2: ai khơi cái lấy ba cái lấy cái ayam bả đó tối đi sinh cái hydro lượng liba sinh adu mà tích cha na con zin pan bơ udri bơ do niom zoom đã bani अचोबो अरान बनी हिदाक लांगथक निंगथि नहाप तुना सेंगदोप लगा थारक लिबे इसिंग अरियम बदा मांगहन बचुम ब्रने वाफम खरसे इरिबगी मरमदी आइखोय आयाम बना मई इसिंग हाइबसी लेंगाक मपुगी मपोतनी लेमन सिजिन नबे याबा ममल लैतब पोत ओइन खने
1: जमी
2: मदुगी अरान बवा खलादो नखोई नहारोल सिंगना मियाम द खंगहन दुना सुमथोक नबगी थौदांग लौहनिंग बना इरिबने
1: नयाम बने इरेक्ली बसिना सिदि अरु बवा फंगाक तनिन हे
2: होइमा
1: मसिदि ने चुमना पारगा तोक पयारो दौरि पाखोन सिबा म यावरि ने
2: होइमा
1: सिने मुन्ना मुन्ना खलु खंगबा आ मखादि करि करि इरिगे मचा खायना मु पारु छे
2: होइमा लेंगाक मपु हाइबसि मियाम गि मिहुत न सेमबनी aduna lainga ki pot haibasi ai khoina irai line lobya de miyam gi lan thumni aduna mashi ga mari laina na ngasi di miyam gi lan thum amadi mashi bu ngak sen bagi matang da khara danga ikhi ge miyam gi lan thum haibasi yam na yam khraba jani samna hairabada miyam gi kana na bathamba lam pot chai sang lan thum on thok na yam khre ai khoi gi leibak ta marak marak ta miyam gi iho kaya hek hek hawi madu gi khudong cha ba lauraga khunai gi yekna ba singna lainga ki gari yum loishang ne chingba thugai ba mai tha dok pa yawi madu makti achoba choi bani polam khuding mak miyam gi lan ngak tani miyam dagi tongan tongan ba maram dagi khongat khiba text na chingba gi senpham dagi lai khiba semgat khiba ngak tani
1: mani
2: aduna wapham ase nakhoi mahiroi singna su munna wakhal khalhan ning madu gumba thabak ado nasa gi nakhong da nakhun na pai ri ba singjang du na yanchin ba gumban
1: kaya da chung khra ba wa no icha ne ri ba si ai khoi chai da su ban ban hai da na taw ba chi da o wa yan that da na lambi da o wa phajali kolas thar ba lambi da gari tayar mai thare nung phaje lamba koilas du mai thadu khrabani na nung mayam du tap na tap na phukalatana komjao komjao lambi mayai de lai ri ni natra
2: mani ma
1: kali de nung ai ge basi bo chung min ne ya ban hai ri si
2: chung min
1: a makha par oi bu ngo par o makha par
2: hoi ma miyam gi lan thum ngak sen ba hai basi ai khoi pum na makki a chaw ba thaudang ni
1: mani
2: lai nga ki mai kai da gi shu miyam gi lan thum ngak sen na ba gi thaurang ka ya marum lokhat li Laibak asida lingliba security force pumnamak laibak miyamgi punsi amasung lanthong ngaksenanabagidamaktani
1: ani
2: ato pahiningba amana nakhoina lamkoi ba chatpana chingbada urambaya ba polam kharaga mu irake lamdam sida ningthau palingai matamda saramba laishang lairik mayek hakpanu adagi akhannaba yumna chingba kaya lairamgani Hai riba singado Manipur lengaki archaeology loishangna aingi makada ngak sheli hain lautokli potlam sing asigi maramda miyamda khanghanba amadi ngak sen bagi thoram se lokathani
0: ta mozona hai se ai khoina hakum skar sen chatpada kangla da chang ebo koima aduda kangla sa chau ba nim sukhi lawjani adagi ne Govinda Gilaisang, Adagi Brindam Chandra Gilaisang, Utra Sanglen, Nungjeng Pukhri, As, kai kai no mayam amo uraida. Adu mayam dusu, miyam gi len gai oi tari ne taya.
2: Hoi ne, adu gumba singa duni ne tamu song na hai dise. Masi gumba singa sisbu ne, historical monument hai daga sukhang ne. Kwa, ngai ko kwa, loi dau re. Handak ti yamba na khara sang na ikre. Matung da matang jawa matam da amuk irakke Nahak su tha amagi manung da amuk natraga anirakti irakpa kaoganu Nahaki amadi imung manunggi wapham su irau Inau da natana Manipur gi maruk mapang sing da aidi hek hek iribani Haujik aihak BSF ki lanmi ama oina Srinagar da training kan na chathari Thabak khara chilli ngasi gidi swai da loirage icha naubi du luna taubiyo ima baba da khuruma e haina sutam naha ki nayamba laisram ibo chauba maitai aduga mapham da laisram yai ma maitai lamdeng mayai leikai Imphal West 1 Manipur pin 795146
1: Thok nanu sikre da koi cha ke warol se ta bada yaima
2: ima
1: nang na mathang i bada ne ima na icha ki yai phana ba taibang chem ba mapu da niti ne me khuding gi thongni jari na i khoko
2: hoi ma i ge ma
0: ta ya ai hozik ti ozan pi ba ho wak to i bhai ra ningo
2: adu da sunate nang bu miyam gi lanthum hai ri sigi matang da su khara makhai di khang labna tro
0: khara khang e ta ya kana kana na ngak sen ge dau no hai du su khang e